0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුඌරතකා ඛියාලුතං අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මේ අසරුගද වසීලතකී දු මාලූමාතා එකියකි හුනර්තකා තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකී වෙස් දූ එහෙන්කමුන් ආයිලායා මුජතමාවගේ හමජෙහුමා කුරි එරුම බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකී දූ හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොළ එරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකී වෙස් හම දූ මිකංකං මිහෙන් හුරුමායකු මුස්ලිමුන් දුලුගෙ බේනුන් හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙක්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ් බොඩ බාරු අලුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහ් දින්නවානේ මුඅමිනුන්ගේ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නේ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරි කුරුන් කමුගා වනි අංගවාෆා හමයි ෆදැ තෙදුබුණු මශා මිස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකන් ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකන් අමුරු කුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුලුගෙ බේනුන් කුරුම වනි අංගවාෆා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙ බුණා නම බුණාම් වානී හෙඔබහෙ හෙඔබහෙ බුණවෙන්නෙන් නම එච්චෙ නුබුණේ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගෙ කුඩ දරිෆුලද්දින් නසේහතෙග්ගා බුණෙෆාවාකම රිවා කුරෙයිෆාවේ තිබා මීහකා ජදලුකොග්ගෙන් බලිබෙදානේ එකමකු හනුහුරෙගෙන් බයියෙන් නුවානේ එහෙන්කම තිබා වාහක දෙක්කුම වුරේ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශේ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරං ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකු වෙස් හිතාමකුරාකෂෙන්.

0: وديها اكم ميجا هرتز تبقى اف ام.
1: ආයිලක් තරේක එක කණකට කවුන්න මතිවරි ලොයබ්බා කුලුන
2: රහමත් තරින්ගේ මෙදුග එකකු අනිකකටකා ඔන්න ගෑක්කමා එහි තිරිකම්
1: කොමෙ දෙම ෆිලියෙක් දෙමදුග ඔන්න ඉතුබාරා හර්ධනා කුල
2: මි හුරිහකමින් ඒගෙ එම්මේ ෆුරිහම රංගල් ගුත්ක බේනුවානම එකකු අනිකක ඉහිතරම් කුරු මුහිම
3: ඉහිතරම් කුරව්වා ඉහිතරම් හොද්දවා

0: දිවහිFM 91.1 MHz. දිවහිඟ මොනිෆු පිළවෙත් දෙනුමුග අබදුවස්.
1: මී අහමදාමිත්

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟට
2: ආදේස් කරන් දෙක කුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: ඇස තියෙන්ම නංගලුකටයකි
1: සහෙජ්ජහ රොන්න එරු මේ හම එකනි දුබ්වා ලාෆන්නනෙ
2: එකනි හන්න දෙම් බය වේරේක ගුලාන ගන්න ඩියුට ගන්න හුන්නනේ සෑකල නොහුන්නනේ හුතිමන ගෝයාගෙන දාගේ කාරි කොල්ලාශ
0: ආශිදා අස අහලගේ ඕලුනි අසු අනේ එගඩීගෙන එක මේ දුම්බන් ජෙහිලුම් වේහි
1: තේන්දේ හවර හැම හිමෙන් ගඩියෙන් වේයි එකි කහලකන් කමා එකල දැන් හැම හිමේනියා මීහකුස් දුරුම් වෙස් නුෆෙන්නඤා බිරුගන්න කහල ගොතේ වේදා නු
2: නීර නුගර එකලින් හමාල ගිනන් අන්නනේ එකනේ මදුරයක් දෙම් මහාන සල්ක ගඩියෙන් කාරේ පවරජ්ජා අජ ඩියුටි ගන්න තන සුද්දා ගෝලා පොනේ පානේ ගඩියෙන් ගයක් කාරේ කොල්ලා කි බලයි හම් පොරජ්ජා දැන් එහෙන්න උන් හැම එකලින් අන්නනේ
0: උලේ කනේ කොමසරක මී හුන් තෝ මිස්කිතේ දා මී හුන් කොමසරක උලේ නේ නෝ
2: උලේ නේ එහෙන් තන හැම හොස්පිටල් අතුරත් තන ඩියුටි දාන්න මී සුලේ නේ හේලා
0: බිරු ගන්නනී රම්නාමින්න වාගත් හීවියක බලා ලෙවෙන එක
2: නූනේ නූනේ මීහු ගුණේ ෆෝන්නානි කුයි ගමුණ ෆෝන්නානි හිඟාරු ගාම්ම කො එකනේ රේගණු දමර කර පහන් නුබලාශ
0: එහෙන්
1: එ දුම්බාග තින්ත දෝකොස් බිරුම්
0: තේදේ
2: බිරුම් දුම්බයන් නුගන එකව හුදෙන්
0: ආ
2: උඩකුන් හිඟාලෙන් වර බාර
1: එයි අඩෙන් ඉවිගෙන්
0: ඒවු මෙන් එදෙන්
2: පුරිමත් එහුත්තා සෙනුනි වානි පරත ගම්බරාලි
0: ඒ නයි නයි නලති මෙරවාකෙත්ති කියාදිනේ
1: සෙනුනි හම
2: පුරිමත් එහුත්තා සෙනුනි දැන් ඒ රජයිනි එක්ක දෙවන දරපල බණ බොණ්ඩ වලින් හම විහම් එක්ක නුව මහන් ඔතිද
0: දැන් බාර් බාර් කොල්ලි දෝ හිගු
2: බාර බාර ගොනතර සාවැ හංගම හංගම දියා ගස් ගඩම නිවා ඉන්නානේ
1: දැන් ඒ කෝචක ඉඟුණු තපහු
0: ආශිදා හත
2: පුරිමත් උනා රංගේන දෝ
1: ඔහු මේ බයිෆාරං ඒ කුරින් සමානුග වෙෆයි බහුරි දෝ මේ රේගඩු මිසාලක බිරුවරිච්චි ගොතුග සිෆා වෙෆ හිඳුණු බලාලෑරු එයි කොමෙස් ගස් බුඩක සෙෆ හුරේ එහෙමගෙමි
2: හම දුවාලු ගඩීග ඒ ගායගණක දෙහස් දෙවන ආහාර
0: මා දුරෙන් වෙස්නු
2: දෙහස් දෙවන ආහාර
0: හම දුවාල් ගඩි හජ්ජා තී දෙන් කහල වාහකේ කේති
2: ආ කියා දෙම දොන්නේ
0: ආ තිය වාහක ශෞගිර වෙච්ච කුඩකෝ අඩවහල නිගේ
2: ඒ දෝ හම් පුදුගර බිරුවස් ගා එකම දෙන් දුබ්බය නුගන්න දෙන් බොනේ ෆෝන්නනි මුත්
0: ආශිතාගේ හිමෙන් යුතිරාප බිරුවේ වාහකත ඒ මවුලු නග ඒක හජ්ජනි ති වාහක වාණ කියා දෙන්
1: කලා හුදු
0: කලා හුදුක දෙම් මදි ගුදෝ
1: ඒ මාදිගේ
0: ආ හිමෙන් යුතිරාප රංගලේ කුරුකෝ
1: එහෙම එරේ එද්දෝ නගම් විදෝ බිරුවෙරි
0: බිරුවෙරි හයාතුගේ දිමාවි බිරුවෙරි තජ්‍රිබාත මවුලුවකි
1: ෆොනුවම් වන්නේ තීතින්ගේ
2: බිරුවෙරි දෙතින් කවනි බොක්කේ
0: දිමාවි ආ එහෙම මකොබ
1: එක්කොල්ලා හොරිහා කම එක්කොල්ලා ෆොනුව දෙණි
2: දැන් එදුවත් සැද පහපුර ද දැන් එදෝ හජ්ජවුන්නා නෙක්ක වර බුරහෙලිය ස්වානෙන්න එදෝ දැන් දෙවරකන් හම බිරුවස් ගා එකම දෙන් දුබ්බය නුගන්න හම මඩු මඩුන් ගොනදර පාදන් ගස් ගනුග නිවලුන් හම දියා ගොත ගොස් ආරාගෙන දියා දනිකො දෙ මීහක දිමාවි ම දෙන් මීහා කේතර කම දු දියා ඉදෝ
0: එකල් ගඩික දෙ මරන් ෂොකෙල් ලිබේනේ දෝ දෙන් දන්න හා හේ ඔච්ච කියන් ජෙහෙනි හා හසාබ නෝ
2: දෙන් වයිදෝ වියච්ච කස් වර වරු බලයෙන් ගස් ගන්න ගකාරි හම කිනි කොල්ලන්ගෙන් ගස්සාලි ගස්සාලි රෝරි හම කුරි මති
0: ඔ මයි ගොඩ් මේක ගලව එනවා
2: රම්ලායන් ආශිදායක් දැන් මිමහොග වරක් ගෙන ගොන් ලව හස්ස කොරන් ජය මිනිසුන් දැන් ඇවුරියා එම්මෙන්
1: උපන් දු සන්න කුදින් තද
2: ඕ
0: රම්ලාගෙන ಲವಜಹಾಲ್ದೇನೆ ಹಿಂಗೆ ಬಾಕಿ ಎಲ್ಲ.

0: ගඩිම හර නුවකඩේ තේවිස් මිනිට් මේ නොදී හේකෙ මෙගහර්ට්ස් දෙවි හේෆෙම් මිකඩේ ගල්ගුමෙන් කුරියෙම් මිකෙන්දා රාජේ ඉදොන අම්මීෂෝග මිහා හිසාබුන් දෙන් ගල්ගුමෙන් රාජේග මූසුම් කුරිය ලෆා කුරා ගොත බලාලාන බයි රත්තක කෙරීගේ අසර් ෆෝරි නමුස් මූසුම් ආමුගති ගරංගල වානෙ වෑ එඹුරි මඩුන් ඉරු දෙකුණා දෙකුණු ගඩේ කු තිම්මේලා තේර මේලා දෙමෙදුගේ බාර්මිනුග වෑ ජේනේ කණුතන් ආදයක් වරක මඩුවාන රාළුගේ උස්මින් මියුලිනී එෆූටා තිම් ෆූටා දෙමෙදුගේ දෙන් ජුම්ලගොතේ ගහම රාජේගේ හුරිහා හිසාබ වෙස් මූසුම් රීතිකම මේ වනි කොම කුණු ගඩ 32 32 ඒ ඩිග්‍රී සෙල්සියස් ගහම හුරිහා හිසාබ
1: දකින් ඊයේ වෙස් හැම මූසුම් මේ එකල ගොතක එකමක දෙන් මිහාරු මේ කොමසරකම වාර වෙහිලාපානේ ඊයේ වෙස් මාලේ මේ වර හී නුකුරා ගඩිය ගොස්සෑ ගති එහෙම ෆහරි ගහම මේ විසාර කොලෙන් ඈස්තන එකමක ආමු ගොතේ ගහම මූසුම් රංගල දුවෙහිගේ ගොතුක මියදු මේ ෆාහක් කුර වෙනේ දෝ ගෑගණක රාජේන්දුනා මේ ෂෝගේ මේ මියදන් හුරි බෑතන් අල්මෙන මේ ගෙනස් දෙවනි උම්මීදකි මියදුගේ මේ ෂෝ යකී විස්ති බේෆුන්න බේනුන් තෙරි මෞලුමා තේ හිස්සා කුරෙමුණු আদি හිංහම ජෙහෙ වගුතු කොලක මේ වගුතු කොල වෙගෙන් දියකම කුරියන් හුරි ෂෝතක බලාලාර ඔල්මෙ නුවගඩි බෑන් ගෙනස් දෙනි ලවේ කෆහු ලවෙන් අනිකාවෙ සමල්මෙන් ගෙහුන් තෙරින ෆුරසත දීගෙන් ෂෝග බෑවෙ රෙවෙන ගොත කුරිය ගෙන්දා එහුන් තෙරින්ගේ හොවුන් දිහෙ ජහර ඔන්නානි මේ ෂෝ යා යකීක බද්ද ලොමන් මිහා හිසබුන් මේ රාජේන්දුනා ෂෝ නිමාලාෆ ඔල්මෙන් දෙමිහුන් වකියලාන Assalamualaikum.

0: මේකදී ගමෙන් කුරිය මේකෙන්දා ෂෝග මිහාන්සා බණිකාවෙ සමිතුරු බෑවරියක ගුලාලේ මෙවනි අමෙන්ගේ මියදුගෙ මේ ෂෝස් මේ කුරිය දනි බයින් එහුන් තෙරින් එදේ ලවතකා එකීග දෙන් එහුන් තින්නා ගුලාලේකේ මිෆාර ගුලාලේ ෆමෙනි හාතිම ඇස්ලාම් අලයිකුම් හාතිම්
1: වලයිකුම් අස්සලාම්
0: කිහිනෙන්
1: සංග
0: ගේගති උලෙනි
1: ආද
0: මියදු කිහිනෙ මෝසුන් තී සාබා
1: අවදීෆා
0: අවදීෆෝති ફોર્મ્યુલા દો
1: આદે
0: ગે તેરે ગતિ ઓળેને હમ મી ગડી
1: આદે
0: મે દુ નિકુમે લાફિન તા બેરા
1: ડ્યુટી આ ગસ્તા મે આય
0: મે દુ ડ્યુટી નિમુની મે હર ડ્યુટી નિમુની એકો
1: નો કિને કે આયરમ ને મેને
0: તિને જહર હે મદેન મી ગડી તી બ્રેક અત સાયત તા કોન કોન કમે ગે થી આઈ
1: એ બ્રેક
0: બ્રેક દો દેન દામ મે જહેને કે હારકો
1: ben sign out kuranga
0: gan da ehenta ema vara mi free ko me adu mi uti do
1: ade
0: len kon kame kurani
1: nege ben
0: ne kame
1: ade
0: ehen me aro mi hatim ten tien libe wagut kolta wagut ga mi kon kame amu go te ga mi kuran shau geri kan hunneni
1: ektem show taka bai veri wang me wale
0: FM show ta ga baver la den adu hanta
1: ade
0: adu e huma film bala wahaka kiyung mi Facebook social media mi har den mi onneni huswa gutun we fado kuren mi kollan jehe var ginakan kan hure ta noni kurahi wa mi misala ka film bala les ba var film ta we channel bala lam bala likam go sare ba var channel ta we ema bala ne chinengi fa ginafara wa gutun we mi onneni do ama fm ginang adu hani
1: ade
0: henta football balan ta hatim
1: ade bada
0: bala
1: rajye football bada
0: rajye ke football balan do sali inge hevema mihare bade tevis kala mi mubarate
1: mihare mi ese asian cup qualify under 20 kuriyadani
0: do
1: ade
0: em fahun kulunu mechta sama balale
1: ade faun kon de macho dedi
0: belendo eh mahate mengen me ami hama kule huri ha kudin ves
1: raj molu ves
0: me haru mi young batch me zuan kudin tabe sengene kurige mi team kulun terin ves sengene do hatim ma hatim ge hore ta favorite kulun teri rajje
1: ashfaq
0: naga fa den
1: Umer
0: hamado tangole mi kurige kulunteri nadis ti boda support kureveni do miar miharu arange mienna kudin nuni miharu den mi a kudin ge terengin hatin ma shau ge nuni hatin tangole boda mi support kureve kulunterin hore
1: under 20

0: හා මිසකුන් එක්කුරෙව්වුමගේ දුවහ එකලාංගතිය බෑ මිහුන් එක්කුරව්වා දොස් හඳුම කුරාශ එයි තකාබුන්ගේ දුවහෙ එබහී කයාමෙ දුවහෙ අල්لهහන් ඊමාමෙ සාලිහ අමල් කුරා මිහාය ඒනාගේ කුත්ත එකලාගේ ඒනාගේ කිබෙම් ෆුස්සවානති අදි එතාන්ගේ දශුම් ෆෙංකෝර්තන් හිඟ හිඟා හුන්න ස්වර්ගතක එකලාගේ ඒනා බද්ධවානති එතාංගා අබදුගේ අබද දෙමිති බෙනතුගේ බොඩුවගෙම්වා නසයි බුලිම්මකී එයියේ.
1: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය එකෙම් මෙගහර්ට්ස්.

0: අමේකන් 96 මෙගාහර්ට්ස් දිවයේ FM.
1: අබදෆෙහි ලවතකායක උමාසීගේ තිරිය.
2: හිටකුංජාග හොදි එම්මේ ගයාවා ෆන්නානුන්ගේ හඳාන්තකායකු.
1: හඳාන්තුගේ තිරිය දතුරු කොල්ලම.

0: රීති අබදුව සරීති
1: ෆිල්ම මියසිකගේ දුනිය ෆීනාලුම තයාරද?
2: එහෙංගම වඩම පොප්පොන් හොද තයාර වේ. දිවෙහසම්ගේ මොනපු ෆිල්ම්ගේ දායරාගේ හාස්ස ෂෝ එන්නෙෆස් ආහාර පතක
1: බොක්ස් ඔෆියුගේ එම් මෙහිට් ෆිල්ම් තගුගේ මවුලුමාත්
3: ඉරයි මහර කිරකම් බබාචේ මාර කොයි රෂ්ත නිය
2: එම්මේ ෆෝගේ ට්‍රේලර් තක බලාලන් එම්මේ කමුදානේ සීරීස් ද අදි හෆ්තාගේ තරි
4: years decades each life a faded lesser copy
1: of the popcorn theater in emme kamuda film toge ha samanzaruta ost bank handa nattanu leve lavataka ti befulunge magbul tariya kaiku nuadi hasikun
5: pe kali sa phone ko bala mihir phone
6: nikam visnal bala wafir vejen tikam huttala ahare miuna nichi ke nubuna
1: emme fas komme haftaiku pukuru de hoge mendur fo de chahai
2: हम एक नुअि एक मेगाहर्ट्स दिवे है फेम
7: चंदाई देखा अखा बाजू माँ हमरे रखा ई देख करे मनवा तैया धक्का
2: एम फर्स्ट
0: नुअि एक मेगाहर्ट्स दिवे ही एफएम

ගඩින් හතරගඩි සාලිස් නොමිනට් මේන් වදිහේක මෙගහට් දිවහි FM දිවහිFM මිගඩී ගල්කුන් මෙන් කුරිය මිගෙන්දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝක මිහා හිසාබු ලිබිෆවා මෙසෙජ් එම් මිකියල් දෙනි මෙසෙජ් ෆොනුවා ෆමිවනි ඉන්සහානෙක්ගේ නමුග මෙසෙජ් කමිවනි මයි ලව් ඇයි හැව් මිස්ඩ් යූ ඉන් වේස් ඇයි කාන්ට් එක්ස්ප්ලේන් soon I'll finally get to see that beautiful smile again song tu he to mehu movie sky force lava hasa kollam beenumi imaya ima dengine haate imaya em ummeed kuran ima adwahan hunnaane kama ema imayan hasa kollaa tu he to me lava mihai sabumi walden

ගඩින් ස් ඩ ම ෙ හක ම හට දිව හ ම ම ගඩ ගල්ගු කරිය ගද ටම් ක් අද ටම් ක් ෝග හිමනාල්දම මිදන අල්ගුන්මගේ හුන් තෙරින් රික්වස් කොෆමල් වත මිහසම ෝග දෙ අල්ගුණ හිමනාල්ල දේනී දිවෙහි අමිල්ල රාග් ලවේ දිවෙහි අමිල්ල රාග් ලවේක මිහිමනාල්දිනේ සිම්බලික් රෙකෝඩ්ස්ගේ ගොතෙත්තලේ.

0: best.
1: නොදිය එක මෙගහටස් දිවෙහි එ හබදුවස් එම්ම ගාත
2: මම හාලු කිහින
3: අහම්ද ලෙල්ලයි දරිපුළු මැග හාලු කියීනෙත්ත
4: අහරම රගල මම කොංකමෙතති කොල්ලනි ගෙනේ මාම අහරමින් අත
2: මාම තිහා වරුකුම් මුලයන කමන්නේ අහරමින් තිකන් කොල්ලාපාන
3: දරිෆුළුමෙන් හාද රංගඩේ තිගුත මාම ගාතන් ඇස් මාම හාලු බලාලා මාමගෙ කන්තත්ත කොල්ල දේති මාම වරන් උෆාවේ
5: හිතුගෙ එම්ම ෆුම් මිනුග ෆොරීෆවා තුලාහමේ කෙන්නනු කෙරුණු කිතෙම්ම වාහකෙවේ
6: උබෑස්කලු ගරංග වීල අඩුයිවේ කොම්ම ෆහරකු හතිර සේනමති නදැන්නේ
7: හකිකි අසරුගත මෙසජිත දිරිවුළුමුගෙ සාෆ් තචිරි පාතා මෙතනුග නං හාමකුරුම ෆාඩුකිවමෙන් නෝනානෙ මේ දුවහකුවෙස් ಬಾರ ಬುಣಲನ್ನು ಕರುಣ ವಾಹಕತಂ ಹಿಸ್ಸಾ ಕೊದು ಮಟ್ಟಕ ತಿಯಬೇಫುನ್ನ ಫೋರ್ ಕೊದ್ದೆ ರಕ್ಕಾತಿರಿ ಮಾಹೌದೆ
5: ಹಮೇ ಕಣಿ ಬೇನು ವಿ ಫೋರ್ವಾಗ ಮಿಯುಳು ನುಹಿ ಎಮ್ಮೆ ಫೋ ಮೀಹ ಕದಕ್ಕಾಲ
8: ಮೀ ಏನಗೆ ದಿರಿಯುಳು ಮಂ ಅಬ್ಬೇನು ಮುಗೆ ನಿಯತುಗ ದಿಯಾ ಸಿಟಿ ಎನ್ನೋನೆ
9: ಫುರಿಯ ಮಧ್ಯ ಹರ ದೋಸ್ ವಂದೆ ವರಂ ಹಿಮೇನು ಅದೇ ಹಮೇ ಫೋನ್ ಕೊಂತಿ ಬಾದಕ ಲೋಪಿವಿ
7: ಮಿಫದ ನುಪುಣವಿ ಒಯ್ ವಾಹಕೆಂ ಹಿತುಗಾವಿನ್ನಮ ದಿವ್ಯ ಎಫ್ ಎಂಗೆ ಸೋಷಲ್ ಮೀಡಿಯಾಯ ಡಿಎಂ ಎದುರಿಕೋ ನೋತ ಪಿಎಸ್ಎಂ ಎಆ ಅದಿ ವಾಟ್ಸಪ್ ಹತ್ತೆ ತಿನಿಂಗಿಕೆ ಹೈ ನೋ ಎಫ್ ಐ ನೋ ಎ ನಂಬರ ಅಳಗುದಿನ ಫೋಡು ವಾ ದಿವ್ಯ ಫ್ರುಂಗೆ ತಿ ಹಿತುಗೆ ಆಡುತ್ತ ಅಳಗುದಿನ ಪ್ಯಾದೇನ
10: ಹಿಮೇನ್ ಇರುತ್ತೀರ
7: ಕೊಮ್ಮೆ ಅಂಗಾರ ದೋಹೆಗೆ ಮೆಂದುರು ಫಹು ದೇ ಚಹಾಯರು ಅಮೈಕಣಿ ನೋ ದಿಹೆ ಎಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವ್ಯ ಎಫ್ ಎಂ

අදි හිවෙස් නුකුරාපද ගොයිගොතුන් එකලාගෙ ඒනාය රිසකු දෙවානතෙ. අදි අල්له වකීලු කුරා මීහා දන්නාශ ෆහෙ ඒනායෙන් එකලාගෙ ෆුදේ හමකශවරුන් අල්لهහි එකලාගෙ අමුරුෆුළු හිංගවා ෆුරිහම කුරව්වා රස්කලාන්ගේ හමකශවරුන් අල්له කොම්මෙ එච්චක මින්වර කණඩලු වාෆාවේ.

0: මේ ෆාරුත් එකන් කරම් වානේ.
1: දත්තා කොළම් නොහරේ මේ ගොණ්ඩි ගයි ශීඳේ අහරෙන් කොළම් හොර ලෆානා දත්තා ඉශීඳේ
2: හාද අංගලේ කොක්කෝ වර බොඩ ශුක්‍රියා
1: කොද්දෙවේ කුඩ කුඩ හේව කමකුන්
3: මොදිහ එකෙම ගහත් දිවහි FM

0: ඒ බෝඩින් ස්කූල අනේ කිත්තනනු ඒ මිසු නෝන කියස්තු කොෂ
1: එදනු ගෙන්දාතනු
0: ආද ගෝ
1: මී එනක ෆිලවනා දාදෙමුනි ම ස්කූල් බංක් කරේනු බංකෝපෙන රෝම් කෝ ඕල් ඓ නීඩ් ඉස් ටු බී ෆ්‍රී එදෝ එලාවගේ කින්
0: දවාදු තික්කෙන්
1: ඇහ ඕ දෙම් වාගේ කියානි කමෙන්නේ
0: දෙන් ඉවරුවස් ගලුවා
1: නංගා එනු දෙන් ඔස් වාලකි මාලව මිදෙමර රීත් ලවෙන්නේ

0: රේඩියෝ වාහක
1: නොදී එකම මෙගාහර්ට්ස් දිවයි FM දිවෙහිගේ මුණිෆෝ ෆිලුවා දිනමුගා අපදුවස්.